ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සෙතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සෙතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

උදාවන හිරෝ සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

സുധിലെ പുവൻ വിദുലിയ. සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.

0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන්විදුලිය ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.com

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: ව්‍යවහාර මාස ක්‍රමය අනුව ජූලි මාසයේදී දෙන්නේ පින්බර ඇසළ පුන් පොහෝ දිනයයි. ලෝවාසී කෝටි සංඛ්‍යාත බෞද්ධ උවසු උවැසියන්හට පමණක් නොව විශේෂයෙන්ම දෙව්ලොව දෙවියන්හටද ඉතා වැදගත් වන සිදුවීම් රැසක් පින්බර ඇසළ පුන් පොහෝ දිනයේදී සිදු වී තිබෙනවා. ඇසළ සඳ අහස් කුස උදාවන විට සත්‍ය සොයා කුස විමුක්තිය උදා වූ අසිරිමත් දම්රුවන සංගරුවන පාලවී තෙරුවන සපිරුණු උත්තරීතර දිනය අපගේ සිහියට නැගෙයි. බුදුදහම නැමැති මිනි පහන තැල්වී එයින් තුන්ලොව ආලෝක වූ සිටි බුදුහිමි මුව කමලින් ගලා ගිය දහම් දිය ධාරින් මුළු ලොව තෙමී දුක්ගිනි නිවි සෙනෙහී ගිය සිටි දෙව්පඹුන්ගේ සාතුනාදෙන් මුළුමහත් මිකතාය ඒක නින්නාද වූ සිටි කසාවතින් ඉසිපතන නම් අපරාජිත ශුද්ධ භූමිය බැබලී ගිය සිටි අපාට සේවන්නේ ප්‍රථම දම්සක් දෙසුම පැවැත් වූ නිසාවෙනි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවන් ඵලයට පත් වූ 18 කෝටියක බ්‍රහ්ම පිරිස ධර්මාවබෝධයට යොමු කළ ඒ අසිරිමත් දම් දෙසුමෙහි වූයේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. සියලු මතවාද අතරින් පරම සත්‍ය ස්මතු කොටගත් අපගේ ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සිර ගෙදරින් අත්මිතී සනාතන විමුක්තිය ලබන මග ලොවට මුලින්ම විවර කිරීම ඇසළ පුන් පොහෝ දිනයේදී ප්‍රධාන වැදගත්කමයි. සන්තුසිත දෙව්රජුව තුසිත දෙව්ලොව වැඩ සිටි අපමහා බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බලා මනුලොව මහා මායා බිසව කුස පිළිසිඳ ගත්තේත් 29 වසරක් රජසපාතර වාසය කොට සතර පෙර නිමිති දැක දියුණු නුවණින් විමසා ගිහි දිවි අතර අපිනිෂ්ක්‍රමණය කළේත් අදවැනි උතුම් පුන් පොහෝ දිනකයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ පස්වක භික්ෂුන් වහන්සේලාගේ ප්‍රථම වස්වාසයට එළඹීම ඉසිපතනීදී සිදුවේත් ඇසළ පොහෝ දිනකදීය. පින්වත් රාහුල කුමරුන්ගේ උපත සිදුවේත් ගණ්ඩම්බ රුක්මුලදී අන්‍යාගමිකයන්ගේ මානීය දුරු කිරීම පිණිස යමාමහා පෙළහැර දක්වා වදාළේත් අදවැනි උතුම් දිනකයි. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත්වෙනි වස් කාලයේ ගත කිරීම පිණිස තෞතිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිවරාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්ම දේශනේ වදාළේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. සම්මුත පරිනිර්වාණයෙන් තුන් මාසකට පසු කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලා අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනා පැවැත්වීම පිණිස මූලික කටයුතු අරමුණ ලද්දේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. ලක්වාසියා පාට ඉතා වැදගත් සිදුවීම් කිහිපයක්ද මේ උතුම් පොහෝ දිනදී සිදු වී තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් අරිට්ට කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනාගේ පැවිදි උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු වූයේත් දෙවන පෑතිස් රජු විසින් මිහින්තලේ කණ්ඩක චේතිය වටා කෙරවූ අටසැට ලෙන් පූජාව සිදු වූයේත් එම ආවාස තුළ සැට දිනමක් වූ රහතන් වහන්සේලා ලංකාවේ ප්‍රථම වරට වස්වාසයට එළඹියේත් මෙවැනිම වූ පින්බර ඇසළ පුන් පොහෝ දිනවලදීමය. බුද්ධ වර්ෂ 382 දොඩුගැමුණු රජතුමා විසින් ස්වර්ණමාලි මහා සෑරජුන් තැනවීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේ මෙවැනි උතුම් පොහෝ දිනකදීය. බුද්ධ වර්ෂ 847 කිත්සිරි මෙවන් මහරජතුමා දවස අප රටට වැඩම කර වූ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පුදතමින් අද දක්වාම වසරක් පාසා සිදුවන අසිරිමත් දළදා පෙරහැරි ආරම්භ සිදුවයේත් ඇසළ පොහෝ දිනකදීය. මේ ආකාරයට සුවිශේෂී වූ සිදුවීම් රැසක් නිසා සුපූජනීයත්වයට පත් වූ මේ උතුම් ඇසළ පුන් පොහෝ දිනය මුල් කරගනිමින් උතුම් තුනුරුවනටම ගරු කරමින් උතුම් තෙරුවනම පුදමින් දහම්මක වඩමින් චතුරාරි සත්‍ය අවබෝධය පිණිස වීර්ය කරමු. මේ සුපින්බර ඇසළ සමයේදී සීලු දිනාට සීලු යහපත සලසා ගැනීමේ වාසනාව උදා වෙත්වා.
2: පෙරහන් කළයක් පූජා කිරීමේ විපාක මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකණයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකණය පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් චපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවගේම අවියායුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත් ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුළත් සිතුවිල්ල බලපානවා සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
3: සුදිල ගුවන් විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්දත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගෝ.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින්

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: මාස 9ක්ම දුක් වින්දා එන්න එන්නම අමාරුයි. තමන්ගේ අතින් සිදුවෙච්ච වැරදි එකින් එක සිතුවම් පටයක්සේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු

0: බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවක් කුපන්නා.
1: අනේ මාව කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. අනේ
2: දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබාගෙන සැවත් නුවර බලා පිටත් වුණා. සැවත් නුවර ජේතවනේ බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත් පිපාසයක් ඇති වුණා. ඒ වගේම ඇඟපත පුරා මහ දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙලා හිටගත්ත විතරයි පොළොවින් ගිනි දැල්ලවිත් දේවදත්ත වෙලා ගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමයේ දෙස බලා
1: මම බුදුන් සරණ යමි. මම
2: එසේ කියමින් දේවදත්ත පොළොවේ කිනා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසුව

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ජූලි මාසයට යෙදෙන්නේ පින්බර ඇසළ පුන් පොහෝ දිනයයි. ලෝ 80 කෝටි සංඛ්‍යාත බෞද්ධ උවසු උවැසියන් හට පමණක් නොව, විශේෂයෙන්ම දෙව්ලොව දෙවියන් හටද ඉතා වැදගත් වන සිදුවීම් රැසක් පින්බර ඇසළ පුන් පොහෝ දිනයේදී සිදු වී තිබෙනවා. ඇසළ සඳ අහස් කුස උදාවන විට සත්‍ය සොයා කුස විමුක්තිය උදා වූ අසිරිමත් දම්රුවන සංගරුවන පාලවේ තෙරුවන සපිරුණු උත්තරීතර දිනය අපගේ සිහියට නැගෙයි. බුදුදහම නැමැති මිනි පහන දැල්වී එයින් දුන්ලොව ආලෝක වූ සැටි, බුදුහිමි මුව කමලින් ගලා ගිය දහම් දිය ධාරින් මුළු ලොව තෙමී දුක්ගිනි නිවි සෙනෙහි ගිය සැටි, දෙව්පඹුන්ගේ සාදුනාදයෙන් මුළුමහත් මිකතාය ඒක නින්නාද වූ සැටි, කසාවතින් ඉසිපතන නම් අපරාජිත ශුද්ධ භූමිය බැබලී ගිය සැටි, අපාට සේවන්නේ ප්‍රථම දම්සක් දෙසුම පැවැත් වූ නිසාවෙනි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවන් ඵලයට පත් වූ 18 කෝටියක බ්‍රහ්ම පිරිස ධර්මාවබෝධයට යොමු කළ ඒ අසිරිමත් දම් දෙසුම වූයේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. සියලු මතවාද අතරින් පරම සත්‍ය ස්මතු කොටගත් අපගේ ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සිර කෙතරින් අත්මිතී සනාතන විමුක්තිය ලබන මග ලොවට මුලින්ම විවර කිරීම ඇසළ පුන් පොහෝ දින ඇති ප්‍රධාන වැදගත්කමයි. සන්තුසිත දෙව්රජුව තුසිත දෙව්ලොව වැඩ සිටි අපමහා බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බලා මනුලොව මහා මායා බිසව කුස පිළිසිඳ ගත්තේත් 29 වසරක් රජසපාත්‍ර වාසයේ කොට සතර පෙර නිමිති දැක දියුණු නුවණින් විමසා ගිහි දිවි අතර අපිනිෂ්ක්‍රමණය කළේත් අදවැනි උතුම් පුන් පොහෝ දිනකයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ පස්වක භික්ෂුන් වහන්සේලාගේ ප්‍රථම වස්වාසයට එළඹීම ඉසිපතනීති සිදුවේත් ඇසළ පොහෝ දිනකදීය. පින්වත් රාහුල කුමරුන්ගේ උපත සිදුවේත් ගණ්ඩම්බ රුක්මුලදී අන්‍යාගමිකයන්ගේ මානිය දුරු කිරීම පිණිස යමාමහා පෙළහැර දක්වා වදාළේත් අදවැනි උතුම් දිනකයි. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත්වෙනි වස් කාලයේ ගත කිරීම පිණිස තෞතිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිවරාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්ම දේශනයේ වදාළේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 3 මසකට පසු කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලා අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනා පැවැත්වීම පිණිස මූලික කටයුතු අරමුණ ලද්දේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. ලක්වාසියා පහට ඉතා වැදගත් සිදුවීම් කිහිපයක්ද මේ උතුම් පොහෝ දිනදී සිදු වී තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් අරිට්ට කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනාගේ පැවිදි උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු වූයේත් දෙවන පෑතිස් රජු විසින් මිහින්තලේ කණ්ඩක චේතිය වටා කෙරවූ අටසැට ලෙන් පූජාව සිදු වූයේත් එම ආවාස තුළ සැට දිනමක් වූ රහතන් වහන්සේලා ලංකාවේ ප්‍රථම වරට වස්වාසයට එළඹියේත් මෙවැනිම වූ පින්බර ඇසළ පුන් පොහෝ දිනවලදීමය. බුද්ධ වර්ෂ 382 දොඩුගැමුණු රජතුමා විසින් ස්වර්ණමාලි මහා සෑරජුන් තැනවීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේ මෙවැනි උතුම් පොහෝ දිනකදීය. බුද්ධ වර්ෂ 847 කිත්සිරි මෙවන් මහරජතුමා දවස අප රටට වැඩම කර වූ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පුදතමින් අද දක්වාම
වසරක් පාසා සිදුවන අසිරිමත් දළදා පෙරහැරේ ආරම්භය සිදුවයේත් ඇසල පොහෝ දිනකදීය. මේ ආකාරයට සුවිශේෂී වූ සිදුවීම් රැසක් නිසා සුපූජනීයත්වයට පත් වූ මේ උතුම් ඇසල පුන් පොහෝ දිනය මුල් කර ගනිමින් උතුම් තුනුරුවනටම ගරු කරමින් උතුම් තෙරුවනම පුදමින් දහම්මක වඩමින් චතුරාරි සත්‍ය අවබෝධය පිණිස වීර්ය කරමු. මේ සුපින්බර ඇසල සමයේදී සීලු දිනාට සීලු යහපත සලසා ගැනීමේ වාසනාව උදාවිත්වා.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ. ධම්මපදය යමකවා.

0: කතා වදාළේ චූලක රහතන් වහන්සේ. ඒ මනරුන්ගේ බෙල්ල නිල් පාටයි. ලස්සන පිල් කලඹක් තියෙනවා. හොටත් ලස්සනයි. ඒ මනරු ලස්සනට නාද කරනවා. මේ පොළව පවා තනකොළ වලින් වැහිලා තියෙන්නේ ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකක් හරිම අගෙයි. අහසෙ තියෙන වලාකුළුත් ලස්සනයි. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයක් ඔන්න ඔය වගේ. ඒ නිසා ධ්‍යාන වඩන්න. සම්මා සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන එක කොයිතරම් හොඳද? දැකීමට දුෂ්කර ඒ සුදුසුදු අමා නිවන මේ සිතින් ස්පර්ශ කරන්ට ඕන.
1: සොතිර කුවන් පෙතලිය.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

ගණ්ඩම්බ රුක්මුලතී අන්‍යාගමිකයන්ගේ මානය දුරුකිරීම පිණිස යමාමහා පෙළහැර දක්වා වදාළේත් අදවැනි උතුම් දිනකයි. එසේ ප්‍රාතිහාරය දක්වා සත්වනි වස්කාලය ගතකිරීම පිණිස තෞතිසා දෙවුලුවට වැඩම කොට මතෘ දිවරාජ්‍ය ප්‍රධාන දෙව්පිරිසට අභිධර්ම දේශනය වදාළේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. සම්මුත පරිනිර්වාණයෙන් තුන් මසකට පසු කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලා අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනා පැවැත්වීම පිණිස මූලික කටයුතු අරමුණ ලද්දේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. ලක්වාසිය අපහට ඉතා වැදගත් සිදුවීම් කිහිපයක්ද මේ උතුම් පොහෝ දිනදී සිදු වී තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් අරිට්ට කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනාගේ පැවිදි උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු වූයේත් දෙවන පෑතිස් රජු විසින් මිහින්තලේ කණ්ඩක චේතිය වටා කෙරවූ අටසැට ලෙන් පූජාව සිදු වූයේත් එම ආවාස තුල සැට දිනමක් වූ රහතන් වහන්සේලා ලංකාවේ ප්‍රථම වරට වස්වාසයට ලැඹියේත් මෙවැනිම වූ පින්බර ඇසළ පුන් පොහෝ දිනවලදීමය. බුද්ධ වර්ෂ 382 දොටුගැමුණු රජතුමා විසින් ස්වර්ණමාලී මහා සෑරචුන් තැනවීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේ මෙවැනි උතුම් පොහෝ දිනකදීය. බුද්ධ වර්ෂ 847 කිත්සිරි මෙවන් මහරජතුමා දවස අප රටට වැඩම කර වූ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පුදතමින් අද දක්වාම වසරක් පාසා සිදුවන අසිරිමත් දළදා පෙරහැරේ ආරම්භය සිදු වූයේත් ඇසළ පොහෝ දිනකදීය. මේ ආකාරයට සුවිශේෂී වූ සිදුවීම් රැසක් නිසා සුපූජනීයත්වයට පත් වූ මේ උතුම් ඇසළ පුන් පොහෝ දිනය මුල් කරගනිමින් උතුම් තුනුරුවනටම ගරු කරමින් උතුම් තෙරුවනම පුදමින් දහම්මක වඩමින් චතුරාරි සත්‍ය අවබෝධය පිණිස වීර්ය කරමු. මේ සුපින්බර ඇසළ සමයේදී සීලු දිනාට සීලු යහපත සලසා ගැනීමේ වාසනාව උදාවිත්වා.

රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ. ධම්මපදය අරහන්තවග්ගය.

කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා, මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහණන්ට දන් දීම, මහණ බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින 7ක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින 7ක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නැහැ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් 7ක් දුක් විඳින්නට සිදුුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

0: ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනීදී අපි හැමදිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දෙක එම හිමිවරුන්ව ධර්මයෙන් සෙනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬා වැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගේ මිදුණා. මෙතෙක් කල මේ සුදුසුයි, මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලය වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලියන මහරහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණියම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමින් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණිපුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනි, සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනෙකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මීය කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම භාර වුණේ ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණී දේශනා එකතු කර මජ්ඣිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, කුද්දක නිකාය සියලූම ස්වාමීන් වහන්සේලාටත්. විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් භාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස තුනක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකලා.

0: විවහාර මාස ක්‍රමයේ අනුව ජූලි මාසයේදී යෙදෙන්නේ පින්බර ඇසළ පුන් පොහෝ දිනයයි. ලෝවාසි කෝටි සංඛ්‍යාත බෞද්ධ උවසු උවැසියන් හට පමණක් නොව විශේෂයෙන්ම දෙව්ලොව දෙවියන් හටද ඉතා වැදගත් වන සිදුවීම් රැසක් පින්බර ඇසළ පුන් පොහෝ දිනයේදී සිදු වී තිබෙනවා. ඇසළ සඳ අහස් කුස උදාවන විට සත්‍ය සුවකුස් විමුක්තිය උදා වූ අසිරිමත් දම්රුවන සංගරුවන පාලවේ තෙරුවන සපිරුණු උත්තරීතර දිනය අපගේ සිහියට නැගෙයි. බුදුදහම නැමැති මිනි පහන දැල්වී එයින් දුන්ලොව ආලෝක වූ සිටි බුදුහිමි මුව කමලින් ගලා ගිය දහම් දිය ධාරින් මුළු ලොව තෙමී දුක්ගිනි නිවි සෙනෙහි ගිය සිටි දෙව්පඹුන්ගේ සාතුනාදෙන් මුළු මහත් මිකතාය ඒක නින්නාද වූ සිටි කසාවතින් ඉසිපතන නම් අපරාජිත ශුද්ධ භූමිය බැබලී ගිය සිටි අපාට සීවන්නේ ප්‍රථම දම්සක් දෙසුම පැවැත් වූ නිසාවෙනි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවන් ඵලයට පත් වූ 18 කෝටියක බ්‍රහ්ම පිරිස ධර්මාවබෝධයට යොමු කළ ඒ අසිරිමත් දම් දෙසුම වූයේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. සීල මතවාද අතරින් පරම සත්‍ය ස්මතු කොටගත් අපගේ ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සිර කෙතරින් අත්මිතී සනාතන විමුක්තිය ලබන මග ලොවට මුලින්ම විවර කිරීම ඇසළ පුන් පොහෝ දිනයේදී ප්‍රධාන වැදගත්කමයි. සන්තුසිත දෙව්රජුව තුසිත දෙව්ලොව වැඩ සිටි අපමහා බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බලා මනුලොව මහා මායා බිසව කුස පිළිසිඳ ගත්තේත් 29 වසරක් රජසපතර වාසය කොට සතර පෙර නිමිති දැක දියුණු නුවණින් විමසා ගිහි දිවි අතර අපිනිෂ්ක්‍රමණය කළේත් අදවැනි උතුම් පුන් පොහෝ දිනකයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ පස්වක භික්ෂුන් වහන්සේලාගේ ප්‍රථම වස්වාසයට එළඹීම ඉසිපතනීති සිදුවේත් ඇසළ පොහෝ දිනකදීය. පින්වත් රාහුල කුමරුන්ගේ උපත සිදුවේත් ගණ්ඩම්බ රුක්මුලදී අන්‍යාගමිකයන්ගේ මානිය දුරු කිරීම පිණිස යමාමහ පෙළහැර දක්වා වදාළේත් අදවැනි උතුම් දිනකයි. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත්වෙනි වස් කාලයේ ගත කිරීම පිණිස තවුතිසා දෙව්ලොවට වැඩම කොට මතෘ දිවරාජයා ප්‍රධාන දෙව්පිරිසට අභිධර්ම දේශනය වදාළේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. සම්මුත පරිනිර්වාණයෙන් තුන් මාසකට පසු කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලා අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනා පැවැත්වීම පිණිස මූලික කටයුතු අරමුණ ලද්දේත් ඇසළ පුන් පොහෝ දිනකදීය. ලක්වාසිය පහට ඉතා වැදගත් සිදුවීම් කිහිපයක්ද මේ උතුම් පොහෝ දිනදී සිදු වී තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනාගේ පැවිදි උපසම්පදාව තුම්බුරු සීමා මාලිගයේදී සිදු වූයේත් දෙවන පෑතිස් රජු විසින් මිහින්තලේ කණ්ඩක චේතිය වටා කෙරවූ අටසැට ලෙන් පූජාව සිදු වූයේත් එම ආවාස තුළ සැට දිනමක් වූ රහතන් වහන්සේලා ලංකාවේ ප්‍රථම වරට වස්වාසයට එළඹියේත් මෙවැනිම වූ පින්බර ඇසළ පුන් පොහෝ දිනවලදීමය. බුද්ධ වර්ෂ 382 දොඩුගැමුණු රජතුමා විසින් ස්වර්ණමාලි මහා සෑරජුන් තැනවීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේ මෙවැනි උතුම් පොහෝ දිනකදීය. බුද්ධ වර්ෂ 847 කිත්සිරි මෙවන් මහරජතුමා දවස අප රටට වැඩම කර වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පුදිතමින් අද දක්වාම වසරක් පාසා සිදුවන අසිරිමත් දළදා පෙරහැරේ ආරම්භය සිදුවේත් ඇසළ පොහෝ දිනකදීය. මේ ආකාරයට සුවිශේෂී වූ සිදුවීම් රැසක් නිසා සුපූජනීයත්වයට පත් වූ මේ උතුම් ඇසළ පුන් පොහෝ දිනය මුල් කර ගනිමින් උතුම් තුනුරුවනටම ගරු කරමින් උතුම් තෙරුවනම පුදමින් දහම්මක වඩමින් චතුරාරි සත්‍ය අවබෝධය පිණිස වීර්ය කරමු. මේ සුපින්බර ඇසළ සමයේදී සීලු දිනාට සීලු යහපත සලසා ගැනීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.
1: සොතිර කුවන් පෙතලිය.

0: පුදුමග තෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආස්වා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා බඳුය.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: උපන්දිනේ කවද්ද?
1: උපන්දිනේ විතරක් නෙවෙයි. උපන් වෙලාව, උපන් ස්ථානය හැමදේමත් ඔබට කටපාඩම් නේද? මේ දිනේට මට මෙච්චරක් වයස පිරෙනවා කියන එකත් ඔබේ මතකයට ආවද? හැම කෙනෙකුටම Tamanගේ උපන්දිනේ බොහොම සුවිශේෂයි. තත්පරින් තත්පරේ වයස ගෙවුනට විනාඩියෙන් දවසින් සතියෙන් සහ මාසෙනුත් වයස ගෙවුනට ඒ කිසිම මොහොතක නොවිඳින අමුතු විදිහේ ලෙංගතුකමක් අපිට අවුරුද්දකට පාරක් කියන උපන්දිනේ දවසේ තියෙනවා. ඒ නිසානේ හැමෝම උපන්දිනේ විශේෂ කොට සලකන්නේ.
0: මේ විශේෂත්වයේ හින්දම උපන්දිනේ සමරන්න ප්‍රියසාද කේක් කෙඩි ඉටිපන්දම් එහෙමත් ලට්ලරියේ සූදානම් කරගන්නවා. ඉටිපන්දම කේක් ගෙඩිය පෙරටු කරගත්ත හැපි බර්ත්ඩේ සංකල්පය අපේ රටට ලැබුණේ විජාතික ආක්‍රමණවලින් පස්සේ. ඒ අටගියාවේ අලගිය මුලගිය වැලගිය තැන් නොදන්නවා වුණාට ප්‍රිය සම්භාෂණයකින් උපන්දිනය සමරන්න අපේ රටේ බහුතරය කැමති.
1: උපන්දිනය සමරන්නේ රටේ නමගේ කීර්තිමත් අයෙක් නම් ඒ මාධ්‍යවලටත් බොහොම වටිනාරංචියක් වෙනවා. ඒ කෙනා තමන්ගේ රටේම වෙන්න උවමනාවක් නෑ. ප්‍රසිද්ධිය, ජනප්‍රිය බව ලෝකෙ පුරාම පැතිරලා ගිහින් තියෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ උපන්දිනය හැමෝම කතාබහ කරන දෙයක් බවට පත්වෙන්නේ ඉබේටමයි.
0: උත්සවාකාරයෙන් උපන්දිනය සමරන එක විහිළුවක් කොට සලකන ඇතැම් අය ඒ දවස පුණ්‍ය කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. ආගම දහමට අනුව ඒ දවස ගත කිරීමෙන් ඔවුන් සැබෑම තෘප්තියක් ලැබෙනවා.
1: අද අපි කතා කරන්නේත් උපන්දිනය ගැන. කවුරු නමුත් අද මගේ උපන්දිනය කියලා සතුටු වෙන එක වළක්වන්න ඕ. එකිනෙකා තම තමන් රුචි ආකාරයෙන් උපන්දිනය සැමරීම වළක්වන්න ඕ උවමනාවක් අපිට නැහැ. ඒ වෙනුවට අපි මේ හදන්නේ දන්න උපන්දිනය ගැන බොහෝ දෙනා නොදන්න කතාවක් කියලා දෙන්නයි.
0: උපන්දිනය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන එක ටිකක් පස්සට දාලා උපන්දිනයක අර්ථය මොකද්ද කියලා මුලින්ම අහන්න සිදුවෙනවා. උපන්දිනය ඔබට ලබා දෙන ජීවිත අර්ථය කවරක් කියලාද ඔබ හිතන්නේ?
1: මේ ලෝකයේ සතුටු සාදවලින් උපන්දිනය සමරන්නේ ඒ දවසේ තමන්ගේ වයස අවුරුද්දකින් වැඩි වෙන නිසාද? නැතිනම් මේ දවස තමන් සැබවින්ම සතුටු විය යුතු දවස කියලා හිතන නිසාද? එහෙමත් නැතිනම් මෙවන් ලොවක ඉපදුණු එක ගැන ඔවුන් සතුටු වෙන නිසාද?
0: අවුරුද්දකින් නෙමෙයි, තත්පරයකින් හරි වයස වැඩි වෙනවා කියන එකේ සැබෑම තීරම තමයි තමන් මොහොතින් මොහොත මහලු වෙනවා කියන එක. ජරාවටපත් වෙනවා කියන එක. මරණයට යම් තරමකින් හෝ ලං වුණා කියන එක. ඒක සතුටට කාරණාවක්ද?
1: අනික ඒ දවස කොහොමද තමන් සැබවින්ම සතුටු විය යුතු දවස වෙන්නේ? දවස් 300කට ආසන්න ප්‍රමාණයක්. අඳුරු මව් කුසේ අතපය දිග හැරගන්නවත් ක්‍රමයක් නැතිව, කර කියා ගන්න දෙයක් නැතිව, අන්ත අසරණව ඉඳලා ලී ගංගාවක් සහ මල මුත්‍රා අතරින් හිතා ගන්නවත් බැරි තරමේ මහා වේදනාවක් තමන් කුසේ හොවාගෙන උන්නු අම්මට මිදින්න සලස්වලා තෙරපීම්, තැලීම්, ඇදීම් ආදී දුක් කන්දරාවක් තමුනුත් විඳගෙන අඬාගෙන ලෝකෙට ආපු විලාශය ගැන කල්පනා කරලා බලන්න. ඒ දවස ගැන ඔබට සතුටක් දැති වෙන්නේ.
0: මේ ලෝකයේ අතිශයින්ම විපත් බහුල තැනක්. කොයි මොහොතේ මහා විපතකට ඇදවැටෙයිද කියන එක කාටවත්ම හිතාගන්න බැහැ. අනික පුංචිම පුංචි සතුටක් ලබන්නත් මොන තරමක් මහන්සි වෙන්න ඕනේද? අවුරුදු ගානක් ඉගෙන ගන්න ඕනේ, රස්සාවක් හොයන්න ඕනේ. ඒ වෙනකොට විවාහයකට කලවයස හරි. ඊට පස්සේ ගෙවල් දොරක් හදාගෙන දරුමල්ල පෝෂණය කරමින් දෙමව්පිය නෑදෑය විශේෂ සංග්‍රහ සත්කාර කරමින් මොන තරම් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවද? ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීම නේද අපි මේ ලෝකෙ සතුටින් ජීවත් වීම කියන්නේ? ඒ වෙනුවෙන් අපමණ වෙහෙස හැම කෙනෙකුටම තම තමන්ගේ ජීවිත තුළ වින දරා ගන්න වෙනවාමයි. ඒකත් කන්දක් විලිලා මී පැටියෙක් වදනවා වගේ කියන කතාවට බොහෝ සෙයින් සමානයි. ඉතින් අල්ප මාත්‍ර සැපතක් වෙනුවෙන් අනන්ත වෙහෙසක් දරන්න සිදුවන ලෝක ඉපදීම ඔබට සතුටක්ද?
1: ඒවත් කමක් නෑ කියලා හිතමුකෝ. ඉපදුණු අපි ලෙඩ නොවි ඉන්නවද? වයසට නොගිහින් ඉන්නවද? නොමැරී ඉන්නවද? ප්‍රියයන්ගෙන් වෙන් නොවි අප්‍රියයන් හා එක් නොවි ඉන්නවද? දුක් සුසුම් හෙලීම් හඬා වැළපීම් වලින් බැහැර වෙලා ඉන්නවද? උන් ඔය වගේ ඉරණමකට අපව ගෙනාපු දිනේ නේද අපි මහා උජාරුවෙන් සමරන්නේ? ඉපදීම නිසා උරුම කරගත් ඒ දේ ගැන ඔබට ප්‍රියසාද පවත්වලා නටන ගයලා සතුටු වෙන්න පුළුවන්ද?
0: ඒ හැමදීමත් අමතක කරමු. එහෙම කරලත් තවත් පුංචි පරහක් ඉතුරුයි කියලා අපි කිව්වොත් ඔබ බලයි මීටත් වඩා මොන පරහක්ද කියලා. ඒත් ඇත්තටම තව දෙයක් තියෙනවා. ඔබ උපන් දිනේ කියන්නේ සැබෑවටම